하는 게 지게 덕성수 공원에 자지 시기 나도 과 하청하라 지금 야 비제네나 다른 거 아무 때 때때 나도 과 저울은 죽고는 된 지기는 게 나도 과 자치 소르 뭐 저울아 지게 됐네 야 다 청하고 과 지게 덕 보시와 나도 과 의문 인지 아 저울 과 지게 근처 덕 보인비 뭔가 자제니 인지 숑시와 청이 값어 맞다고야 럭실자 담제터 직튼 근지 땅부로 숑와등 제일 값어 땅티서 숑선발한 지금 비 돈제라 인지 야 딱 숑뜨지 오고무 숑수고노도 혼데나 나서 과 공모가 측근은에 제비 딱 숑뜨지 오는지 그러다 숑수고노도 혼데 창아까와 맞다고야 럭실 그 담지근은에 직튼 근기 나서 과 동원이 나서 과 달하 창아 숑니 인지래 너무가셔 좋은지 그러다 달하 창아 아니라 셰부지 직때 증큰 인지 대간이라서 건 죽소는지 메오지오가 도마네냐서 것이 오는 거지 야 저우가 값어 땅티냐서 것이 무슨 발아 죽고도 혼데냐서 것 동게냐서 것 잔지 니르마시와 청이 값어 지게다 보 니르마시와 청와 시적 바시 거멍 땅지 제이 값어 키큰 중화 땅 화와라 화와 죽 바다 지르와인지 다 니르와지오 그뭐 니르와서 것도 혼데 청와가와 지거다 보고 나는 지나서 거다 지 청와 시트화즈 그 마들다 근데 지거다 보 니르와질레 뭐 어떻게 멍게 지나서 거다 그니즈글아 저우가와 키와든 정동동 담바든 하우 너무게 지나서 거나 바라 간 죽는 거 지나서 거다 온 거네 자네 니르와스 군가다 얼로티 니르와 장구리 야 다 키와 너무글아 간 거 거작니 동무스 측근거지를 제지식은 저는 동특이든 제지 현지 공터에 저우라 어다던 던지군이 죽은니와 진능시비에 제크르카트 흑가 나라시와 제지 전의 동특 그 값은 풍동 전발한 죽비 전의 동특 그 응애망 등 제의 것은 니완 전발이 특특치와 니와 치와란 죽비 던지라와 인지 다 공무근이라서 그 특근을 좋아하는네 지금은 이제 그 차지 저는 이제 그 동동적인 건데 이제 지금 이제 그 공터 그 저지오는 말에 저우도 호텔 이제 그 죽고 늘 어 대신 지금은 그 가메 비는 그 저바가는 그 안디 진진 사인 건데 가메 비 저바가는 그 진진 사 그다 지금은 이제 그 제크르 칼라 흐타 나라스 군도 혼디 차지 저는 동적 가와 동동 좀 받으지죠 그거 이제 그 식차를 봐 디나스 거 전에 동특 그냥 거 의망인 거는 야 저우 까만이나스 거 니만 좀 봐지 터터 치와지 니와 치와스 거는 던트무 전이나스 건 주가지 다케니나스 거 제크 그 끌라 랑스르르니나스 거 저거 고모 다 오클라니나스 거 안디 응 아다티 치마치진 그 지금 만종들 만종은 거니나스 거 랑스르르니 데터 그 저거는 야 잉거지 콘타 메비 요한든 디터탕 담바티 그냥 저운 데이니 시 차지 차치에는 아다 뜬 강롱고군이 반성 가마버에 아저 죽바 디타바 오지 다 영자스 군도 혼대냐 영자냐스 거도 빠란 죽고 뭐 공은냐스 거셔 군고 연든 데이터가 담비 아 담바디 저운 데인 뜨질다 차지 땅 차치 아다 뜬 강롱마스 군 군이냐스 거 반성 혼대 가마라 지 저라 죽니 뜸타베냐스 거 단샤나다 영수 군고 다켄식니 인 뜨들 야 고든 땅이 데이터 텀비 찬시 허줄라 원 키와긴 죽주아 왜미 시니 리트 마랑슝고 두이 도치르 콜리 식송지 쳔물 랑시가 더츠 두이라 흐땅프르 응이 심쯤 종치른 좀지 야 나티타베나 디그는 기지나서 그가 찬시 시츠 찬시 두 두파고 고치나 즉 두는도 로콘 와만 종리시 디브진 그지나서 그가 공막은 능네 외미 지니 리트 마랑숑 그스 그누까 정말라 더훈 나만이가 아니라서 그지 야 정말에 녀석 그가 아즈티시라 지야지 그때 녀석 그가 백공리 녀석 그 진우가 외마리 지드는지 야 뜨는 녀석 그한테 더훈 외만 종리나 아랑숑 치크 몬슨 때나서 거 시위 돌아다 나서 거 안디 안디 라말리치지 오 디트르기나서 거 전시 야 두에 도치르 콜리 숙성 디스 군데 아
chigin nang zu kwan di cham jiga jigin nasi. Rui tog chiririsu kunu. Ya, ajian shikla kani jina zu kwa hui chin ta lakun wama lan jina zu kwan jigin nasi. Chamil ghan shiga da tsuh chuyi laa su kundu kundi. Chamil ghan shiga su kunu ka, shikla kani jina zu kwan di kanga japsi nan jigin nasi. Ya, li da tsuh chuwa zi, jashin chil li da tsuh chuwa zi. O tetir gini nan zu kwan di ajian nasi. Ya, huichin jina zu kwan di lakun wama, dejig shesung na. Chichin jina zu kwa da tsuh chuwa zi mu. Nangtun timuzgala ka chachu timuzgala ka na jir nasi. Tengpir hongyi simtsin chongchirin jomsukunu gu tsikang simbaadu khunzi nangne. Ya, shchigne, tengpir hongyu tigzi dikawa, hui jina zukwanti ghangshigan jukunari. Tiga jina zukwa gang jombar shay paa tigzi na, lhama yingi jina zukwa chongchirin khunzi jina zukwa jombar shay paa zi. Ya, anna lhokhun vaman jongli du khunzi ga gang jombar shay paa tigzi na, simpi jina zukwa chongchirin din jombar shay paa tigzi le. Ta niga jari jukunu. Он де тавезга та гаме пиняз ко ажерчит зныря гаме пиняз ко ажервати гаме пи жавас кунд хоте а хитм хичне ганькала чечити няз ко гаме ла няз ко жоргуни тимузин гундри ти ингунр татан дигнан няз ко чечиз гуну цкм арижи гну няз ко ажерчи нига няз ко пансин мндава арижи ингуни ажечи няз ко дава тонгу ка тимузин yāng nā āyōm lā chāngu rā sōng yī sī mō chān āshān jī mā tūp tsān jī lā dōr jī rā mōng nā gāmbu rā nī rī khtam tāng tān gāng zhōng sān zī nā gāng wā rā rān dā sō tā yā tā jī ngā nā hui chīn sōng zī nā gāmbu rī tī nā tsik kāng tōng nā nā nā zhī kua hui chīn dhukhu tī dā lā zhī khuk āyōa mā pā chāngu rā sōng yī sī mō chān tā zhī lā dā lā zhī khuk Tēk hini kini nāzu kua chachi, kini kua ayuji kāng mā pari, sēmchīn jī tōn tō khūti nāzu kua chungur sōng kān, tē nāzu kua chachi tsungā ngu nā shak nāshī. Āshān jī mātab zānjīl ādōrjī gharī zī tīkab tō khūti, khuī chīn ādōrjī kini nāzu kua ādōrjī lī tibjī gharū tāng, khuī jī nāzu kua sōng tīn gāmbū, dēlā shik dā tāng, kāng kī chāng jī nāzu kua āshān jī mātab sū kūnu kā, Adadi zhenji hongi nina zhukwa matapa, zanbu tang jibu inba, tamungzi nina zhukwa chachu tsunga wangani zhukwa. Ti tsung tang nina zhukwa adorji ga rungdu khundi yang, namchik tukki chung nina zhukwa gorisha matapa zi. Zhenji nina zhukwa di matapa zi. Yang songzi gambu du khundi yang, zhendi haru chi nina zhukwa adadi hongzu gengi chung nina zhukwa di matapa zi. Di nguni nina zhukwa tsunga wangani zhukwa. Ya, ni pa mungu na sambai na, mungu na gampura niwi tang tang tang baas gu nuka, chikini nyan zu kukan di hui tsua la, hui chin nyan zu kwa song tsin gampu ndi yashik da tangi. Song tsin gampu gu nyan zu kwa tuk nukhundi gengi chang nyan zu kwa di mungu mba, sapi nyan zu kwa tuja di gengi nyan zu kwa mungu mba, a gampura niwa atasi. Ya, yung jiangzu qianbu yina nina zhukwa jiga tangta dhukhuti nina zhukwa mungunba nina zhukwa gampur niwi nina zhukwa tangtang dhanba zi na qiachu tsunga wangu nishang mri nika xia yana gengzhung sanzi na gengur randa se tig zile ta hui ru nina zhukwa gengzhin da hui chi songzi gampur gengzhung gengur tig zunu kankaw ta di sanzi na gengur suku nukhundi la gengzhin sanzi na gengur zi dikab dhukhuti nina zhukwa shikne sanzi na gengur zi na Di kanan juku gula, kanchin chi hongyu na jina zukuan di songchun gambu lan juku ga, dinyan jina zukuan setang sui lan jina zukuan danda mayung waa tiga zindari. Ta tiya wanchil jina zukuan lor jiga la kanan shay shukun dari. Namna nirdak song chiga la sana wanshan ka nizi, ta zanjir zanjir jina zukuan daungdu khutin jina zukuan, ta songchun gambu, gaga jidu khutin jina zukuan, o kawachin, o kawachin dukundi jina zukuan, jari shesho dari. Ta danda tang mayung waa tiga zindari, danda jina zukuan suzu uka zi. Tētār kī jirūk. Jirī jāñchī nāngsī gāvā, gālvā jāñchī jirvār. Tā kūmāy nā, āchūndī gāvā mā pārā. Mānaṁ mūrā jāna zhukā gāvā jāñchī jirvār. Tōnchī jirī jirī nāṁ pāñchīm gāvār jirā rōngshīṁ. Khuī jirī tīhtar tū rōngmīn gāvā jāñchī jirīs. Chansha tunche jerji xichigla tigi chachi panchini gawa mabir ngajira rongshan zi.
야, 다 전샤 던지 제르지 시가다 최취된 나즈과 하츠르 강라 가멜라니 나즈과 제르나 촐라 전실 휘게 제르지 최지 시가라 제르코 디트트시나 지게 최취 응이던 가브린지라 하시게 디트즈르다 전실 나즈과 휘인고 고모 휘티 나즈과 휘심 디 전실 인지 디나다 휘티게 제르지 디라 최취 지게 나즈과 졸고티 컵도 호테 디트르게 나즈과 제르나 지그 차치 응이던 나즈과 지그 가와긴 줄은 주니 나 티무지 디 고튼 지 허줄라 싸와가는 샤 좋아 냠을 예영 알랑 줄만 아 젤로 예영 슬므히 아 디실 예영 르근도 말지 타영 범봉 담은 히드든데 간에 나즈과 범 봉스군 간가 버그 츠켄 나즈과 노아동 범봉 다 지 범봉 담은 히와드니 히와드 고든네 허준데 차샤 던제 제르지 슈그직 강와 지가 도이지 저 코나 인생지 다 니 전샤 던제 제르지 슈그직 슈그직 고강리즈나 강와 지가 조글라 토소고 일린이나 고 조우인군데 조우인군데 티 전실 회가 제르지라 츠크머리데 제르지 문다와 문다와 요 바탕 뜻인데 다티 전실 끊는 고 회 제르지니나 고 치크나나 츠크머리디나나 다 차지 문다리리 온드리 공무기 때는 아주 그 특검리리 누나 차지 문다리오나 어 대신 그 아주 그한데 엄마군도 혼대요 자르지 특검리리 누나 차지 문다리리 온드라 전샤 던지 차치는 차지 직부대 전나 멍글상 뜨질래 다 전샤 던지구로 저우라 저우도 그 찍이나 아주 그 차치티 탐치포 차지 직부대 전나 누나도 그 가마케 저우라 전나 가마클라 전실 회 차지라 디터 저 머롱아식 디트질라 다 디 첨버셰직 그 차지 탐제보 영 대심 그치가 지가 저셔송나 디 저트 메와 머롱와 도무지 인지 디영 다 준 디가 리리글 아까네 셔치라 디영 강화 등비 전사 던지 차지는 저우 땅 뜨질라 다 디 공무 디라니가 안마나 인데 지금은 온라인으로 그 디 전사 dhu su kanging gunri chajin yinan zhukwa jowing gunri tsikang tong gunri dhina hui ge chajin chamjig yin gunri tsikang tong gunri nyamil yin yin alang chul man zhukun gan hui ge chajin yinan zhukwa chamjig yin gunri dhinika nyamil yinba na jowing kapsa arang ngantang li nyamba ma palan jukba yin gunri dha jowing kawa yinan zhukwa nyamil zhukun gan di arang ngāntaṅ tāṅcē pō ngāntaṅ līnyi nā zhukwa nyāmbā māyā pā o tēlā nyi kūkū lā chāmchī kā kāwā tūkhī kūmpaṅ līnyi nyāmbā māyā pā lā jikpā nyi nā zhukwa dhā jir nā rīsī alāṅ chūl mīn shīwā jāyī kāwsī alāṅ sōpā pū mīn bī mīngil yāng tīsī chāmchī kā kāwsī lāmā yīn alāṅ gās kā sīhtrawā sōpā pū nī chāmchī kā yīn bī chāyī chī di chaji jau tanga shikana zina zikuwa di alang sul mamba tigzina di zina zikuwa gawa meke meke la yung chaji zin shiga chan di chamjiga kapta khu te chamjiga di khun jiga lama yung alang zik sotul da kuku zina zikuwa di satanga zinu di kaga zina zikuwa da chamjiga di khun te yung chachu di zina zikuwa jana zina zikuwa gawa re cikang nini chaji shuk shiga jau tanga shuk shiga dawa yinbi tigzina 다 측근이와 저우인 양설 뭐 희수군 그런 거 측근이와도 혼지고 체지 숙식이 나도 그 저우인 군들이 숙식이 나도 그 나와이 누구 때 아니까 저우인 비 차치 땅 담바티지 다 아니까 라는 나도 그 저우인 누구 나도 그 차치 나도 그 댕게지 단우 치카르트나 저우나 다비 숙 탐체리 자와 우인 비나 저우 사라 아다나 저크 탐치체 저우인 바 니가 돈트니 나도 그 저니 인지 jikr dhkpoot ksana, ma jikr dhkpoot ksana nina zhukwa ndi jawu ga mangri. Yaa, danya nina zhukwa ndi nika nina zhukwa ndi dhangu nina zhukwa jarni rezi. Yaa, chaychi sil mkhiwa na jawu kasa jessichi huamjur sil mkhiwa lan jikpi mngil yang kziwuka. Gana sil mkhi sukunu kan jawu kapsa di jessichi huamjur tomjur ngantang tam dhkpoot nina zhukwa ksaypa maypa. Tumuzi tang dambi na salm khiwaasu gundi yinna zhukwa gawa namaar tala. Dawa kawa tili dhukhi yinna zhukwa chachi nakhshuwa yinna zhukwa dhapir jirwa shi yinbi chachi tang galwaa tizindari. Da salm khizna
숑 저울아 녀석 건 죽다 이거라 다와이는 녀석 죽다 미와인 거가 그러나 다셀 뭐 히트즈나 다와이 녀석 건 제치 오늘 넉숙고 차 녀석 거 숙한 녀석 건 네 넉숙고 다 다와티 마란 녀석 건 디 듭고가 오 대대 녀석 건 디 차치도 고티 녀석 건 갈바인 측근 선불의 차지 숙직 녀석 거 저우인 건 숙직 녀석 거 강식인 건 다 나가는 Ngimang ghaanshik kapsa nina zhukwa ngimang tanga jawu kawa arang ngambang diwar shaypa po yinpa nina zhukwa di dhajar ni yinzi, di shil sukun ka. Lakhandu mal chiwa chayshi jawu kapsa, lakhandu zidna dhuk nina zhukwa jint khuti maapalan jikpi nina zhukwa mungalwa yinzi. Lakhandu mal tigzina dhuchi nina zhukwa jint khuti maapi nina zhukwa di mungakla. Ghaanshik kapsa tila dhul jina ngi suyopi chachi tang galwa yinzi. Tsikkang zhivri chalaji shukshikin nazukwa jawu tang shikini lhaayin baasi. Jawu tang nazukwa shikini nazukwa lhaayin gukhi. Jayi kapsa mi lhaayin ba tang, hii kapsa nazukwa dhuwa rikchik nangtsang lhaayin dhuwa yinbi nazukwa dhajir tsik. Chachi nazukwa bimbung da min shiwa jawu kapsa kitil man baati kiwa yin ba lanjuk ba tang zi. Bambang daa sikung noo jinaa zuko jawu kapsa kiwaa tiga zindari. Yangnaa naamsir mambaati tigta muga dangni nil kuji maapaa mambaati muga tsami nil kukpaa yinbi mungil shangzi. Chi kapsa naamsir mambi chachi tili dhugi naamsir jiwa chi munga naamchang sir tigpaa chachi angi tang galwaa ti tihtaba oo tiga zila. Taa bambang daa sikung noo kato khuka. Tā kēnī kēnī nā tukā chāchū tsūāng gu nī, dī ngāwāng gu nī jār tōng sī. Yā, kūtun tī tāng tāmbī cānshī khuarjū lā kōng tāng tāmbī rōmī gā. Ola tōng tō yāng bācul sīmshī lā mīn dī. Chūtuk lāng tsū jī chāng chīg tāng chāl nā dī. Dō pā sīg chāng tō yāng nām jir hā pāng dī. Dūy tōg tō chūr chāng lā mīl shī wā tā bā ām tāg zī wuk. Dīlā nīnā zhukwa ndī kumbhā gā shukkā nīlī tā rīg dhīgī nā hachāng nīnā zhukwa sāw rī. Tā ndī huichin, chikini huichin nīnā zhukwa ndī jāmbī āyāng rī. Āyān chikini nīnā zhukwa nīmā rī. Tībhīn gā mānū mūgī tsikkā nīyā nūg nīnā zhukwa huichin, ndī hui yonī rī, huichin āyān chikini nīnā zhukwa jāmbī āyāng rī. Yā, sīmbā gā nīnā zhukwa ndī hui rāngshī gājīg, huichin nīnā zhukwa jāmbī āyāng rī. Zhāna hui chāmchika zhiga, hui chīna zhiga zhiga jāmbi gāyāng zhiga zhiga zhiga. Tika ta tī chāchī rīrī gāng gūni zhiga zhiga zhiga ta na kani gā gāwa tōnshil ta xīmshil mambā zhi, chikhtang chalwa zhi, nāmjira hpang, chūyī nāmjira hpang wā zhiga, lhā mabā zhiga zhiga jāmbi gāyāng gāng gāyāng zhiga shiasunga ta zhiga zhiga gāntak tāng zhiga zhiga mudan bā yin dhir tāla. Jikhī zhiga zhiga zhiga nima tāng, zhona tāng, gāngshik tāng, chamji dachula jarisha suna jina zhukwa gantak tanga dhamba indari, tiga shukuna jina zhukwa ngalwa yungu ka. Tiga dan diga nyanga tali ta di gawa chanchi jina zhukwa jarwa tiga zhari. Gawa. Yangna nangshil yinchang arangji chukhtang dhanzi. Jangrang tongyang khatak kongri chabu zi. Zhanyil nguchang anuwi xitang chal zi. Ozir chuyang manang zhiga misal zi. Shiwa taba ozi, taa lakhtung kartsangi nina zhukwaan dehtar gishig ukuwa. Taan diya, shchigina nangshil yinchang sukun lukhun diya, nangwar shashil huichin, hui nina zhukwaan nyamaati yang nina zhukwaan nangshil yinchang zi. Yaa, yang nina zhukwaan, mga yang nina zhukwaan nangwar shashik kuyungun shi. Tungwar shashik kuyungun mu kuwa. Diyungun chachu tsunga ukuwa nishang mu. Taa, diya, galwa tongchi ku taa, arang di chukhtang nina zhukwaan dayan baa zi. Yaa, jangrang tongyang sukun diya, shikini jina zhukwaan diya jangkhil tang, jang shikini jina zhukwaan diya, huichini jina zhukwaan mugi ingu ka. Yaa, tibshin ka maanungi jina zhukwaan, jang yung guchang anuambi si tang chalwa sukunu kankala kanla, shikini jina zhukwaan khichikchi la, huichini jina zhukwaan mugi ingu nishi. Tawa, tsikang su, di tsikang riri ka tani jina zhukwaan mugi tukhu diya, joshia zhiga tangi, joshil tukhu diya, jang shikini jina zhukwaan diya, chachi zhigi nina zhukwa kolda tang ta tiga chachi ti nina zhukwa tsunga tang yung min tsunga aniga nina zhukwa tuanshil tamo zingu gu mu
오슬 토양 만능 어스가 메셀스 공을 간다.